0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භ වන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: අයිබෝන් සුබම සුබ දසනක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද අපි හමුවෙන්නේ SBS සිංහල සේවයේ විශේෂ වැඩසටහනක් එක්ක. ඉතින් අද SBS සිංහල වැඩසටහන ඔබට ගෙනෙන්නේ සිඩ්නි SBS සිංහල ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිට. වැඩසටහන ආරම්භයේදීම අපි විකාශය කරන මේ භූමියේ ආදිවාසී පාරම්පරික අයිතිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන ගුරින්ගා ජාතියේ කැමරගල් ජනතාවට, ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම වැඩසටහන ගෙනෙන මේ සිඩ්නි භූමියේ සියලුම ඇබොරිජින සහ ටොර සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපි අපේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි, අද වැඩසටහනට මාත් එක්ක සම්බන්ධ වෙනවා අපේ නිෂ්පාදිකාව තිසරණී විජයබණ්ඩාර සමගින් කවින්දයා චන්ද්‍රසෝම. අද වැඩසටහන ඔබට ගේන මම නිපුණ දොඩංගොඩ. හොඳයි, එහෙමනම් අද අපේ වැඩසටහනේ පෙළගැස්ම ගැන අවධානයක් යොමු කරොත් අද අපේ SBS සිංහල සේවයේ විශේෂ වැඩසටහනේ මුලින්ම ඔබට ගේන්න අපි බලාපොරොත්තු වෙන්නේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන තාවකාලික වීසා හිමියන්ට වැදගත් වෙන කතාබහක්. ඔස්ට්‍රේලියාවේ හැමදාම තියෙන තරගකාරී සංක්‍රමණික තත්ත්වයත් එක්ක තාවකාලික වීසා හිමියන් සහ නව උපාධිධාරීන් කිසිදු රැකියා පළපුරුද්දක් නැතිව නව රැකියාවක් සොයා ගැනීම සිද්ධ කරන්නේ කොහොමද කියන දේ ගැන තමයි අද අපි මුලින්ම අපේ මේ වැඩසටහනේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි වෘත්තීය පුහුණුකරුවෙකු සහ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන පෑන් පෙරේරා. එවගේම අපේ වැඩසටහනේ දෙවනි විශේෂාංගයේ විදිහට අපි තෝරගත්තේ අපේ මාසික විශේෂාංග විදිහට ගිය මගේ ගීතය කියන විශේෂාංගයක්. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින්, එවගේම සංගීතඥයින් ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබට ගේන මේ විශේෂාංගය අද ඔබට සමීප කරන්නේ අපේ නිෂ්පාදිකාව තිසරණි. ඉතින් අපි අද පර්ත් නුවරින් රොබරෝසියා මලක රැඳි ප්‍රේමයක් ගැන තමයි කතා බහක් කරන්න සූදානම් වෙන්නේ. වැඩසටහන මැද භාගය ගැන කතා කරොත් අපි තවත් වැදගත් සාකච්ඡාවකට යන්න තමයි සූදානම් වෙන්නේ. අපි හැමෝම මේ වොම්බැට් කියන සත්වයව දන්න. ඔස්ට්‍රේලියාව කියන්නේ ජෛව විවිධත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. ඉතින් වොම්බැට් මේ රටටම ආවේනික සතෙක්. අපි ඔස්ට්‍රේලියාවේ දකින සතුන් ගැන සාකච්ඡා මාලාවක් මීට කලකට කලිනුත් SBS සිංහල සේවෙන් ගෙනාවා. ඉතින් අපි අද මේ වොම්බැට් ගැන තොරතුරු ඔබට සමීප කරනවා. වැඩසටහන අවසාන භාගයේදී අපි අද දවසේදී මේ විශේෂ වැඩසටහනෙන් සූදානම් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙද්දී ඔබට වැදගත් වෙන තොරතුරු ගැන ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් විශේෂාංගයත් ඔබට ගෙනෙන්න. අද අපි ඔස්ට්‍රේලියාවේදී ඔබට ගැළපෙන සහකරුවෙකු හෝ සහකාරියක සොයාගන්නේ කොහොමද කියලා තමයි හොයලා බලන්න යන්නේ. එවනම් අද මේ අපේ විශේෂ වැඩසටහනේ මුල්ම විශේෂාංගයට යනවා. කිසිම රැකියා පළපුරුද්දක් නැති උපාධිධාරීන් ඔස්ට්‍රේලියාවේ පළමු රැකියාව හොයාගන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න තමයි දැන් අපි හදන්නේ. ඔස්ට්‍රේලියානු රජය තාවකාලික වීසා හිමියන් සම්බන්ධයෙන් වෙනස්කම් රැසක් හඳුන්වා දීම සිදු කළ. ඉතින් මේ සිදු කළ වෙනස්කම් මගින් තාවකාලික වීසා මත දිගු කාලයක් සිටින පිරිස අවම කිරීම ගැන තමයි වැඩි අවධානයක් යොමු වුණේ. ඉතින් මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් විදිහට ඔස්ට්‍රේලියාවේ ඉගෙනීම අවසන් වී තාවකාලික වීසා මත සිටින පිරිසට තමන් ඉගෙනගත් ශ්‍රේෂ්ඨ රැකියාවක් සොයා ගැනීම අනිවාර්ය කරුණක් බවට මේ වෙද්දි පත් වෙලා තිබෙනවා. මේ නිසා ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන් සහ නව උපාධිධාරීන් 2024 වසරේදී ඔස්ට්‍රේලියාවේ තිබෙන තරගකාරී සංක්‍රමණික තත්ත්වයත් එක්ක නව රැකියාවක් සොයා ගැනීම සිදු කරන්නේ කොහොමද කියන කරුණ ගැන තමයි SBS සිංහල සේවෙන් අද අපි අවධානයක් යොමු කරන්න කල්පනා කරේ. මේ සාකච්ඡාවට අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා සිටිනා වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි වෘත්තීය පුහුණුකරුවෙකු සහ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන පෑන් පෙරේරා. ආයුබෝවන් පෑන්, සුබ උදෑසනක්.
3: ආයුබෝවන්, සුබ උදෑසනක් තිබුණා.
2: හොඳයි පැන්, දැන් මේ විදේශ රටවලින් රැකියා සඳහා ඍජුවම නිපුණතා සංක්‍රමණයකින් ඔස්ට්‍රේලියාවට ගෙන්වෙන මේ වගේ කාල සීමාවක විශේෂම ඔස්ට්‍රේලියාවේ නව උපාධිධාරීන් වගේම තාවකාලික වීසා හිමියන් ඔස්ට්‍රේලියාවේදී කිසිම අත්දැකීමකින් තොරව තමන් ඉගෙනගත් ශ්‍රේෂ්ඨ රැකියාවක් සොයා ගන්න අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු මොනවද? අපි එතනින් අපේ කතා බහ පටන් ගමු.
3: මේ සඳහා අනුගමනය කළ යුතු ප්‍රධාන දේවල් කිහිපයක් කතා කළොත් මුලින්ම සඳහන් කරන්න පුළුවන් කාරණය තමයි මේ රැකියා පෙර පරීක්ෂණයක් කිරීම. නිපුණේ කියන්නේ ඔබ උපාධිය අවසන් වීමට අවම වශයෙන් මාස 6කට පෙර ඔබේ ඉලක්ක රැකියාව හෝ ඊට සමාන රැකියාවන් මොනවාද කියන එක විශ්ලේෂණයක් කිරීම. මම මේ දේ සඳහන් කරන්න හේතුවක් තමයි ගොඩක් නව උපාධිධාරීන් එක ඉලක්ක තනතුරක් මත විතරක් යැපීම. ඒ නිසා ඒ සඳහා තියෙන තර්කකාරීත්වය ගොඩක් වැඩිවීම. උදාහරණයක් වශයෙන් අපි මේ ඩාටා ඇනලිස්ට් නැත්නම් දත්ත විශ්ලේෂක කියන රැකියාව සලකා බැලුවොත් මේ රැකියාවට ඇතුළත් වීමට උපකාරී වෙන තවත් මූලික මට්ටමේ රැකියා බොහොමයක් තිබෙනවා. හොඳ උදාහරණයක් තමයි මේ රිපෝර්ටිං ඇනලිස්ට් සහ කස්ටම ඉන්සයිට්ස් ඇනලිස්ට් වගේ තනතුරු. විශේෂයෙන්ම උපාධිය කරන අතරතුර රීටේල් හෝ කස්ටම සර්විස් වගේ අර්ධකාලීන රැකියාවලින් ලබාගත් දැනුම ඉදිරිපත් කරලා මේ වගේ රැකියාවන් ලබා ගැනීමට ඉතාමත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඊට අමතරව නිකුත් අපි මේ කතා කරපු විවිධ රැකියාවන් පිරිනමන ඉලක්ක සේවා යෝජකයන් කවුද කියන එක ගැනවත් දැන ගැනීමත් ගොඩක් වැදගත්. මේ සඳහා ඔබට පුළුවන් LinkedIn වැනි වෘත්තීය ජාලයන් වලට ගිහින් එම රැකියාවන් දැනට ප්‍රචාරණය කරලා තියෙන කම්පනීස් මොනවද කියන එක පරීක්ෂණය කිරීම. මේ කාර්ය කිරීමෙන් ඔබට පුළුවන් ඉලක්ක සේවා යෝජකයන් ලයිස්තුවක් සකස් කරගන්න. ඊට අමතරව නිකුත් උපාධි අපේක්ෂකයන්ට කරන්න පුළුවන් ඉතාම වැදගත් දෙයක් තමයි මේ ඉන්ටර්න්ෂිප්ස්. නැත්නම් සීමා වාසික රැකියාවක් උපාධිය අවසන් කිරීමට පෙර සොයා ගැනීම. ඔස්ට්‍රේලියාවේ නොයෙකුත් කම්පනීස් දැනට මේ ඉන්ටර්න්ෂිප්ස් මාස 3ක වගේ කෙටි කාල සීමාන් වලට බඳවා ගැනීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් එවැනි රැකියාවක් ලබා ගැනීමෙන් ඉතාමත් හොඳ අඩිතාලමක් ලබා ගන්න පුළුවන් ඔබේ ඉදිරි රැකියා සෙවීමට නිකුත්.
2: ඔව්, දැන් පැන මේ කාලයේදී රැකියා සොයා ගැනීමේදී ලින්ක්ඩින් වැනි වේදිකා ඉතාමත් වැදගත් වෙන බව අපි කලින් සාකච්ඡාවලදීත් කතා බහ කළා. ඉතින් මේ ආකාරයෙන් ලින්ක්ඩින් එකෙන් රැකියාවක් සොයාගද්දී තමන් පෞද්ගලිකව අවධානයක් යොමු කළ යුතු කරුණු තියෙනවා. මේ මොනවද? ඒ ගැන සඳහන් කරමු.
3: හොඳ ප්‍රශ්නයක් නිකුත්. අපි කලින් සාකච්ඡාවල ගොඩක් ඉස්මතු කරපු දෙයක් තමයි මේ ඔස්ට්‍රේලියාවේ ඉහළ ගුණාත්මකකින් යුතු ලින්ක්ඩින් මාක් සකස් කර ගැනීමෙන් ඔබට රැකියා සොයා ගැනීමේදී ගොඩක් මේ කැපී පෙනෙන්න පුළුවන් වීම. නමුත් ඔබ සඳහන් කළා වගේ මම දකින ප්‍රවණතාවයක් තමයි ගොඩක් අන්තර්ජාතික සිසුන් විශේෂයෙන්ම මේ මූලික මට්ටමින් සකස් කර ගන්න තිබ්බත් එය නිසි ලෙස භාවිතා නොකිරීම ප්‍රධාන වශයෙන් සඳහන් කරන්න පුළුවන් කාරණයක් තමයි. මේ ලින්ක්ඩින් සකස් කිරීමෙන් අනතුරුව ඔබට පුළුවන් ඔබේ ඉලක්ක රැකියා තනතුරේ දැනටමත් නියලිලා ඉන්න වෘත්තිකයන් කවුද කියන එක අඳුනගෙන ඔවුන් සමග උපායශීලී ලෙස සම්බන්ධ වීම. ඒ කියන්නේ වෘත්තීය මට්ටමේ අත්දැකීම් මේ වෙන විට ඔබට නැති නිසා මේ කාර්ය කිරීමට එතරම් විශ්වාසයක් නැතිවීම එය සාමාන්‍ය දෙයක්. මේ සඳහා ඔබට පුළුවන් ඔබත් සමග කොමන් ඉන්ට්‍රෙස්ට් එකක් නැත්තම් පොදු දෙයක් තිබෙන වෘත්තිකයන් ලිස්ට් එකක් සකස් කරගැනීම. මේ මගින් ඔබේ ආරම්භක පණිවිඩය පර්සනලයිස් නැත්තම් පුද්ගලීකරණය කරගන්න ලොකු අවස්ථාවක් තිබෙනවා. මේ විදිහට සම්බන්ධ වීමෙන් ඉලක්ක පිරිස ඔබව ඔවුන්ගේ සේවා යෝජකයන්ට යොමු කරන්න හෝ ඔවුන්ගේ වෙනයම් කන්ටැක්ට්ස් තියෙනවනම් ඒ කන්ටැක්ට්ස් වලට යොමු කිරීමෙන් ඔබට පුළුවන් උපාධිය නිම කරන්න කලින් පවා රැකියා අවස්ථාවන් නිර්මාණය කරගන්න. අනික් ප්‍රධාන කාරණේ තමයි මේ ඉන්ටර්වියුස් වල මුහුණ දීමට හොඳ පෙර සූදානමක් ලබා ගැනීම. ඒ කියන්නේ ඔබ ලින්ක්ඩින් ගෙනුමක් හදලා ඔබේ කන්ටැක්ට් ලිස්ට් එක සමග සම්බන්ධ වෙලා මොනයම් ලෙස ඔබට ඉන්ටර්වියු එකක් ආවොත් ඒ සඳහා විශ්වාසයෙන් මුහුණ දෙන්නේ කොහොමද කියන එක පුරුදු වී සිටීම. මේ සඳහා ඔබේ රෙසුමේ එක ගැන හොඳ තේරුම් ගැනීමක් තිබීම, ඔබේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක ගැන දත්ත එක්කරස් ගැනීම තිබීම සහ ඉන්ටර්වියුස් වල පොදුවෙන් අපේක්ෂා කරන්න පුළුවන් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන අන්දම පෙර පුහුණු වීමක් ලබාගෙන තිබීම ඉතාමත් වැදගත්. මේ පුහුණු වීම තුළින් ඔබට පුළුවන් ඔබට ලැබෙන රෙෆරල්ස් යොමු කිරීම හෝ ඉන්ටර්වියුස් වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන්.
2: ඔව්, අපි බොහෝ දේ කතා බහ කරා. පෑන්දන්න මේ වෘත්තීය පුහුණුකරුවෙකු ඒ වගේම උපදේශකවරයෙකු වශයෙන් ඔබ ඔස්ට්‍රේලියාවේ මේ වෙද්දී සිටින ඒ වගේම රැකියාවක් සොයන ශ්‍රී ලාංකික පිරිසට මොන වගේ උපදේශයක්ද ලබා දෙන්නේ? අවසාන වශයෙන් ඒ ගැනත් කැමති දැනගන්න.
3: ඕනිපුන මට මේ සඳහා ලබා දෙන්න පුළුවන් උපදෙස් කරන්න පුළුවන් විදි කිහිපයක් තිබෙනවා. ප්‍රධාන සමස්තය තමයි මේ රීජනල් ජොබ්ස් කියන එක. ඒකෙන් අපි දැනටමත් දන්නවා තාවකාලික වීසා හිමියන්ට තමන් ඉගෙන ගන්න ශාස්ත්‍රයේ රැකියා ලබා ගන්න පුළුවන් හොඳම අන්දම තමයි මේ රීජනල් ජොබ්ස් නැත්නම් මේ කලාපීය රැකියා ඉලක්ක කිරීම. ඉතින් මේ රැකියා සහ ඒවා පිරිනමන කම්පනී සේවා යෝජකයන් මොනවද කියන එක ඉතාමත් ලේසියෙන් දැනගන්න පුළුවන් ලින්ක්ඩ්ඉන් වැනි නෙට්වර්ක් එකකින්. ඒ කියන්නේ ඔබට පුළුවන් ඔබේ ඉලක්ක තනතුරු ලින්ක්ඩ්ඉන් එකේ ඇතුළත් කරලා ලින්ක්ඩ්ඉන් වල තිබෙන අඩ්වාන්ස් ෆිල්ටර්ස් වලින් මේ දත්ත එක්ස්ට්‍රැක්ට් කරගන්න. උදාහරණයක් විදිහට වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හෝ බැලරත් වැනි කලාපීය ප්‍රදේශවල තිබෙන රැකියා තනතුරු අවබෝධ කර ගැනීමට ඉතාමත් ලේසියෙන් කරන්න පුළුවන් මේ අඩ්වාන්ස් ෆිල්ටර්ස් වැනි දෙයක් භාවිතා කළොත්. ඊට අමතරව ඔබේ ඉලක්ක රැකියා තනතුරට තිබෙන ඉල්ලුම වෙන ස්ටේට් එකක වැඩි නම් ඔබට ඒ පිළිබඳව විශ්ලේෂණයක් කිරීමෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන ස්ටේට් එකකට යාම කොතරම් ඔබට වාසි සහගතද කියන එක. උදාහරණයක් වශයෙන් ඔබේ ඉලක්ක රැකියා අපි කියමු එන්වයරන්මන්ටල් කන්සල්ටන්ට් නැත්නම් මේ පාරිසරික උපදේශක වැනි දෙයක් කියන එක. මේ මගේ දැනුම අනුව පර්ත් හෝ ඒ අවට තිබෙන රීජනල් ඒරයාසල මේ වගේ තනසුරත් සඳහා තිබෙන ඉල්ලම ගොඩක් වැඩි අනෙකුත් ප්‍රධාන සිද්නි හෝ මෙල්බන් වැනි වල තිබෙන රීජනල් ඒරියස් වලට පඩානිමුණ. ඉතින් මේ ඉන්ටර්ස්ටේට් එකක ඔබේ අදාළ රැකියාවට තිබෙන ඉල්ලුම දැනගැනීමෙන් අනතුරු ඔබට පුළුවන් ඒ සඳහා අදාළ වෙන වීසා රික්වයර්මන්ට්ස් මොනවද සහ ඔබට ගැලපෙන රැකියාව තනතුරුට හරියන හරිම ස්ටේට් එක ගැන අවබෝධයක් ලබා ගැනීම. ඊටත් එහා ඔබට ලින්ක්ඩ්ඉන් මගින් කරන්න පුළුවන් දෙයක් තමයි ස්පොන්සර්ෂිප්ස් කියන මූල පදය

0: දෙන්න පුළුවන් මේ පේජස් ෆලෝ කරලා. ඉතින් මේ පේජස් ෆලෝ කරලා ගත්තොත් ඔබට හොඳ ආරම්භයක් ලබා ගන්න පුළුවන් ඔබේ රැකියා සෙවීමේ කාර්යයට. අවසාන වශයෙන් සඳහන් කරන්න දෙයක් තමයි මෙතන මේ රැකියා ලබා දෙන ඒජන්සීස් නැත්නම් ජොබ් ඒජන්සීස් වල තියෙන සම්බන්ධය. ඒ කියන්නේ ගොඩක් උපාධි අපේක්ෂකයන් පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි මේ රෙසියුම් එක හෝ ඇප්ලිකේෂන් එක මේ ජොබ් ඒජන්සීස් වලට ගිහින් බාර දීලා ප්‍රතිඵලයක් ලැබෙනකම් බලා සිටින්න. ඉතින් මේ අර්ධකාලීන රීටේල් වගේ ජොබ්ස් වලට ප්‍රයෝජන වුණත් Taman full time රැකියාවක් ඔබගේ ඉලක්කය රැකියා වෘත්තිය සොයන අවස්ථාවක එතරම් ප්‍රයෝජනවත් නොවන දෙයක්. ඉතින් ඒ සඳහා මම නිර්දේශන කරන්නේ පළමුව මේ ජොබ් ඒජන්සිස් මොනවද කියන එක ඔන්ලයින් රිසර්ච් කරලා, ඒ කියන්නේ ඔවුන්ගේ වෙබ් අඩවි සහ ලින්කින් වැනි ජාලයන් තුළින් මේ ඒජන්සිස් පිරිනමන රැකියා සම්තුරු මොනවද, ඒ රැකියා ඔෆර් කරන රෙක්‍රූටර්ස්ලා කවුද කියන එක දැනගෙන ඔවුන් සමග පෙර සාකච්ඡාවක් කරලා ඔබට දියුණු වෙන්න ඕන සුදුසුකම් සෝ අංගයන් මොනවද කියන එක පෙර අවබෝධයක් ලබා ගැනීම. ඉතින් මේ පෙර විශ්ලේෂණයන් වලින් ඔබේ කොන්ෆිඩන්ස් එක වගේම රැකියා ලබා ගැනීමේ සම්භාවිතාවය ගොඩක් දුරට දියුණු වෙන්න පුළුවන් වෙනවා.
1: හොඳයි රජයේ මෑත කාලීන නව වීසා වෙනස්කම් එක් ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා හිමියන් සහ නව උපාධිධාරීන් 2024 වසරේදී ඔස්ට්‍රේලියාවේ තිබෙන තරඟකාරී සංක්‍රමණික තත්ත්වය මත නව රැකියාවක් සොයා ගැනීම සිදු කරන්නේ කෙසේද යන සම්බන්ධයෙන් තමයි SBS සිංහල සේවයෙන් අපි අවධානයක් යොමු කරමින් පසු වුණේ. මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි වෘත්තිය පුහුණුකරුවෙකු සහ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන පෑන් පෙරේරා. එවනම් පෑන් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ තොරතුරු අපිට ගෙනාවට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අයිබෝවන්.
0: සුබ දවසක් කිත්තා.
2: ඔබ

0: SBS ප්‍රවෘත්ති පොඩ්කාස්ට් තුළින් ජාතික සහ ගෝලියව වැදගත් ප්‍රවෘත්ති. ඔබගේ ප්‍රියතම පොඩ්කාස්ට් මගින් SBS ප්‍රවෘත්තිවලට සවන් දෙන්න. නැතිනම් පිවිසෙන්න sbs.com.au/news/audio වෙත. SBS වෙබ්පඩිවේ ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක එකේ ගමනාන්තයයි. පාපෙදි මෝටර් රථ ධාවන තරඟ, ලෝක මල්ල ක්‍රීඩා සහ තවත් බොහෝ දේ. පිවිසෙන්න sbs.com.au/sport. ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS Chill දැන් SBS Audio App වෙතින්. ජාතික වාර්තා චිත්‍රපටවල සිට සම්භාව්‍ය සංස්කෘතික චිත්‍රපට දක්වා ලෝක මට්ටමේ නාට්‍යවල සිට හාස්‍ය සොඳුරුතම තැන් සොයා SBS Wiseland රූපවාහිනියේ 31 වෙනි නාලිකාවෙන්. සියගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන්, ස්මාර්ට් ටීවී මගින්, ටැබ්ලට් එකකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS On Demand app ඩවුන්ලෝඩ් කරගන්න. පුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ On Demand වෙතින්.
1: SBS Audio.
0: ඔබට අවශ්‍ය රිද්මය හඳුනා ගන්න play button එක ක්‍රියා
2: කරන්න.
3: SBS Chill.
4: SBS Pop Asia. Non-stop Asian pop.
5: Can you describe that feeling for people who haven't experienced it?
6: SBS Hindi uplabdh karwata hai.
7: Far from the part

0: භාෂා හැටකට වැඩි සංඛ්‍යාවකින් ගෙනෙන ප්‍රවෘත්ති සමග ඔබේ සිතැඟිවලට ගැලපෙන සංගීතය සහ ආකර්ශනීය පොඩ්කාස්ට් ඔබ වෙනුවෙන්ම සූදානම්. SBS Audio app download කරගන්න.
1: sbs.com.au/audio.
2: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
3: අපි දැන් යන්න හදන්නේ ඕස්ට්‍රේලියාවට ආවේනික සතුන් ගැන අපි සිද්ධ කරපු සාකච්ඡා මාලාවේ එක් සාකච්ඡාවකට. ඉතින් ඒ වොම්බැට් ගැන අපිට මේ තොරතුරු ගේන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසර වේදිනියක ලෙස ක්‍රියා කරන ආචාර්ය සෞම්‍ය වනියාරච්චි. මතක් කරන්න ඕනේ ඔබ මේ එක් වෙලා ඉන්නේ SBS සිංහල සේවයේ විශේෂ වැඩසටහනත් එක්ක.
4: හොඳයි, ඉතින් පහුගිය සති කිහිපය පුරාවටම ඕස්ට්‍රේලියාවට ආවේනික සතුන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට, ඒ වගේම ඕස්ට්‍රේලියාවට ආවේනික විෂ සහිත සතුන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි විශේෂාංග මාලාවක් අරගෙන ආවා. ඒ වගේම මේ සතියේදී අද දවසේදීත් අපි ඕස්ට්‍රේලියාවට ආවේනික වුණ තවත් සතෙක් පිළිබඳව, ඒ සතා ගැන බොහොම රසවත් කරුණුත් අරගෙන තමයි මේ විශේෂාංගය අරන් අවිල තියෙන්නේ. ඉතින් අපේ පහුගිය විශේෂාංගවලට ඔබට සවන් දෙන්නට හැකියාව තියෙනවා SBS සිංහල වෙබ් අඩවිය වෙත හෝ SBS සිංහල Facebook පිටුව වෙත පිවිසුනොත්. ඉතින් අද දවසේදීත් වෙනදා වගේම මේ ඕස්ට්‍රේලියාවට ආවේනික සතෙක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට, ඒ ගැන රසවත් කරුණු ඉදිරිපත් කරන්නට අපත් සමග එකතු වෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසර වේදිනියක් ලෙස ක්‍රියා කරන ආචාර්ය සෞම්‍ය වන්නියාරච්චි මහත්මිය. අයබෝන් සෞම්‍ය.
5: අයබෝන් කවින්ද.
4: හොඳයි, ඉතින් අද දවසේ අපි කතා කරන්නට හදන්නේ වොම්බැට් ගැන. ඉතින් මුලින්ම අපි කැමති දැනගන්න මේ වොම්බැට් කියන සතාගේ ස්වරූපය මොන වගේද කියලා.
5: ඕ කවින්ද, වොම්බැට් හැමෝම දන්නවා ඇති, ටිකක් බෝල රවුම් ටිකක් විතර පෙට්ටියක් වගේ ලොකු සතෙක් කියලා. සාමාන්‍ය ටිකක් ලොකු පැසිපොව්වෙක්. ගොඩක් ඔගොල අහලා තියෙනවද දන්නේ මේගොල්ලන්ගේ ළඟම නෑදෑව තමයි කොආලලා. වොම්බැට්ලා විශේෂ තුනක් ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. අපි සාමාන්‍යයෙන් දකින කොමන් වොම්බැට් කියන විශේෂය ඒගොල්ලෝ කිලෝ 40ක් වගේ බරක් වෙනකන් ලොකු වෙන ටිකක් සෑහෙන ලොකු සතෙක්. මේගොල්ලන්ගේ ඔගොල දැකලා තියෙන සාමාන්‍ය අලුට හුරු දුඹුරු පාට ෂයිනි කෝට් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි කටිට ලොකු මහත ඉදිරි පාද හැම නැත්තම් පෝස් තියෙනවා. මොකද මේගොල්ලෝ වලවල් හාරනවා, හැම නැත්තම් බරෝස් කියලා කියන එක ටිකේ ජීවත් වෙන ලොකු ගුල්වල. ඉතින් ඒව හාරන්න කටිට ලොකු පෝස් ඕන. ඒ වගේම තමයි මේ මං කිව්ව කලින් මේගොල්ලෝ පැසිපෝවෝ කියලා. පැසිපෝවෝ කියලා කියන්නේ අර අපේ කැංගරුල වගේම බඩේ පැසක් තියෙන සත්තුන්ට. ඒගොල්ලොන්ට ඒ පැස තියෙන්නේ සාමාන්‍ය ගලන්ගේ චුටි පැටවුන්ව ආරක්ෂා කරගන්න තියාගන්න. මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි මේගොල්ලන්ගේ පැස, සාමාන්‍ය අපි කැංගරු කෙනෙක්ගේ දන්නවා පැස විවෘත වෙලා තියෙන්නේ මූණ පැත්තට, මේගොල්ලන්ගේ පැස විවෘත වෙලා තියෙන්නේ අනිත් පැත්තට. ඒකට හේතුව තමයි පැස ඉදිරි පැත්තට විවෘත වෙලා තිබ්බනම් මේගොල්ලෝ මේ බරෝයින් කට්ටිය කිව්වා මං කලින්, ඒ කියන්නේ හාරන කට්ටිය පස්. එතකොට පස් ඔක්කොම මේ පැස ඇතුළට ගිහිල්ලා පැස වැහෙනවා. ඒක වළක්ව ගන්න තමයි මේගොල්ලන්ගේ පැස අනිත් පැත්තට හැදිලා තියෙන්නේ.
4: අපිට මේ වොම්බැට්ලව කොයි වගේ ප්‍රදේශවලද දකින්න හම්බ වෙන්නේ? මුළු ඕස්ට්‍රේලියාව පුරාම දකින්නට ලැබෙනවද? එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල විතරද මේ සතුන් අපිට හමු වෙන්නේ?
5: ඔය ඒගොල්ලෝ අපිට ගොඩක් කාලවලට ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර සහ දකුණු මේ පළාත්වල තමයි ඕස්ට්‍රේලියාවේ දකින්න හම්බ වෙන්නේ. ඒ වගේම තමයි ටැස්මේනියාවලත් ලොකු මේ පොපියුලේෂන් එකක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඉන්නේ වුඩ්ලෑන්ඩ්ස් වල, ඒ කියන්නේ යුකලිප්ටස් ගස් තියෙන වනාන්තරවල තමයි ඉන්නේ. ඒ වගේම තමයි සමහරලාට ඒගොල්ලෝ මුහුදු බඩ ප්‍රදේශ ආශ්‍රිතවත් ඉන්නවා. තව සමහර විශේෂ ඉන්නවා ඒගොල්ලෝ තනබිම් ආශ්‍රිතවත් ඉන්නවා. ඉතින් ඒකට ව්‍යාප්තිය ටිකක් ලොකුයි. එක එක මං කිව්ව කලින් මේ විශේෂ තුනක් ඉන්නවා කියලා. ඉතින් ඒ විශේෂ අනුව ඒගොල්ලෝ ඉන්න ප්‍රදේශත් වෙනස් වෙනවා.
4: හොඳයි, මේ සතුන්ගේ වර්ගයාබෝ කිරීම පිළිබඳවත් අපි කැමති කරුණු ටිකක් දැනගන්න.
5: ඔව්, මං කලින් කිව්වා මේගොල්ලෝ පැසිපෝවෝ කියලා. සාමාන්‍යයෙන් අර පැසිපෝවෝක්කුගේම වගේ විශේෂත්වයක් තමයි අර ඒගොල්ලන් කලලය යම් තක් දුරකට වර්ධනය වුණාට පස්සේ ඒගොල්ලෝ ඉපදෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ශීරපායි නිකන් ඕනම ශීරපායියෙක් අපි සාමාන්‍යයෙන් දන්න කට්ටිය ගත්තොත් හොඳ වැඩුණු පැටියවෙක්නේ මේ බිහි වෙන්නේ. එහෙමට මේගොල්ලන්ගේ ඉතාම අඩුවෙන් වර්ධනය වෙච්ච මේ පැටවෙක් තමයි බිහි වෙන්නේ. අපි මේගොල්ලන්ගේ මේ පැටවුන්ට ජෙලි බීන්ස් කියලා කියන්නේ. ඇත්තටම චූටි ජෙලි බීන් එකක් වගේ. ඒගොල්ලෝ බිහි වුණාට පස්සේ ඒගොල්ලන්ගේ අම්මගේ පැස තුළ තියෙන ස්තන ග්‍රන්ථි වලින් කිරි උරා බීලා සාමාන්‍යයෙන් වොම්බැට්ස්ලා මාස 8ක් 12ක් විතර වෙනකන් අර එතන අම්මගේ පැස තුළ, يعني ලොකු වෙනකම් ඉන්නවා. සමහරවිට අවුරුදු එකහමාරක් වගේ යනකං වුණත් අම්මගේ පැස ඇතුළේ ජීවත් වෙනවා.
4: ආචාර්යතුමීනි, එතකොට මේ වොම්බැට්ගේ ආහාර පුරුදු මොන විදිහටද ගොඩ නැගිලා තියෙන්නේ?
5: ඔව්, මේගොල්ලෝ කොච්චර පෙට්ටියක් වගේ ලොකුවට හිටියත් මේගොල්ලෝ ආහාරයට ගන්නේ තණකොළ වර්ග, එතකොට මුල්, ඒ වගේම තමයි සමහර ගස්වල පොතු. ඉතින් ඒකට අර ලොකු නියපොතු තියෙනවා, මේ කියන හොඳට මේ හාරන්න පුළුවන් අත් තියෙනවා. ඒකින් ඉතින් ඒගොල්ලන්ට පොළවේ තියෙන මුල් වර්ග, එහෙම එක එක එක කාලෙට තියෙන විවිධ මුල් වර්ග, පොතු වර්ග, එහෙම සමහරවිට තණකොළ, එහෙම ආහාරයට ගන්නවා ඒගොල්ලෝ.
4: හොඳයි, අපි කැමති දැන් මේ වොම්බැට් පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්න බොහොම රසවත් කරුණු ටිකක් ඔබතුමිය අපිට ඉදිරිපත් කරනවා නම්.
5: ඉතාම රසවත් කරන තමයි මේගොල්ලන්ගේ වස්සුරු, එහෙම නැත්නම් අපි කියමුකෝ වොම්බැට් පූ කියලා. වොම්බැට් පූ හරියට හරි හතරස්, එහෙම නැත්නම් අපි කියමු ධාතු කැට හැඩය, කියුබික් හැඩයක් ගන්නවා. ඔගොල්ලෝ කවද හරි හයික් එකක් ගිහිල්ලා තියෙනවා නම්, එහෙම නැත්නම් වොම්බැට්ස්ලා ඉන්න ප්‍රදේශයක චාරිකාවක් ගිහිල්ලා තියෙනවා, ඔගොල්ලෝ සමහරවිට දැකලා ඇති හතරස් يعني කොටු හැඩයේ වස්රු තියෙනවා නම් ඒවා සාමාන්‍ය වොම්බැට්ස්ගේ. මේගොල්ලන්ට මෙහෙම වස්රු තියෙන එක හේතුවක් හැටියට සත්ව විද්‍යාඥයෝ සලකන්නේ, මේගොල්ලෝ මේගොල්ලන්ගේ ඉන්න වාසස්ථාන, එහෙම නැත්නම් වාසභූමිය يعني එක එක වොම්බැට්ලා බෙදාගෙන ඉන්නේ. එතකොට එක්කෙනෙක්ට තමගේ වාසභූමියේ සීමා මායිම් ටික සලකුණු කරන්න මේගොල්ලෝ සාමාන්‍යයෙන් යොදාගන්නේ මේගොල්ලන්ගේ වස්රු. ඉතින් එතකොට සාමාන්‍යයෙන් මේගොල්ලෝ ඉන්න තැන්වල ගොඩක් කඳුහෙල්, ඒ වගේම يعني මේ දැන් අපි සාමාන්‍යයෙන් අනිත් සත්තුන්ගේ ගත්තොත් ඒකට කැංගරු කෙනෙක් ගුණත් රවුම් يعني පෙරලෙන රවුම් හැඩයක් තියෙන වසුරු තමයි තියෙන්නේ. හැබැයි මේගොල්ලන්ගේ ඒවා පෙරලෙන්නේ නැහැ, මොකද මේක කොටු හැඩේනේ. දැන් අපි ධාතු කැටයක් ඉනුත් කරන්නේ ඒකනේ. දැන් අපි ධාතු කැටයක් දාලා මොනවද අපි අංකේ හොයන්නේ, ඒක එක තැනක රැඳෙන හින්දානේ. අන්න ඒ වගේම මේගොල්ලන්ගේ වසුරු කොහෙවත් පෙරලිලා යන්නේ නැතුව එක තැන රැඳිලා තියෙනවා. එතකොට දැන් වෙන ටෙරිටරි එකකින් වොම්බැට් කෙනෙක් આવුවොත් එයා දන්නවා මෙතනින් එහාට මේ වෙන වෙන කෙනෙක්ගේ ගෙදරක් තමයි, නැත්නම් එහෙම නැත්නම් හෝම් රේන්ජ් එකක් තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ සත්ව විද්‍යාඥයන්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේගොල්ලන්ගේ මේ අනිත් සත්තුන්ට නැති මේගොල්ලන්ගේ මේ වසුරු මෙහෙම يعني කියුබික් හැඩයට හැදෙන්නේ කොහොමද කියලා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ අවුරුදු ගාණක්. පස්සේ දැන් දැනට අවුරුදු 3-4කට කලින් විද්‍යාඥයෝ හොයාගත්තා මේගොල්ලන්ගේ මහාන්ත්‍රයේ තියෙන මාංශ පේශීන් නිකන් රබ්බ බෑන්ඩ් එකක් වගේ තද වෙලා තමයි තියෙන්නේ වසුරුගේ කියුබ් හැඩයට ගන්න. අතරින් පතර මෙහෙම තද වෙච්ච සොෆ්ට් වෙන තද වෙන සොෆ්ට් වෙන මාංශ පේශී තියෙනවා. එතකොට ඒ ඇතුලෙන් යන වසුරු එළියට එනකොට කියුබ් හැඩයට තමයි සැකසিলা තියෙන්නේ. ඊළඟ කාරණය තමයි මේගොල්ලෝ ලොකු බරෝස්, එහෙම නැත්නම් මේගොල්ලෝ ලොකු ගුල් හාරනවා ඉතා විශාල ප්‍රදේශ වල පැතිරිච්ච. ඒ කියන්නේ මේගොල්ලන්ගේ අපි සාමාන්‍ය කියන වොම්බැට් බරෝස් හරිම ලොකුයි. ඒ කියන්නේ ඔකට ඇතුළට ගිහිල්ලා ඇතුළට ඇවිදගෙන යන්න පුළුවන් ලොකු එක දොරක් නෙමෙයි, දොරවල් දෙකක් විතර තියෙනවා ඇතුළට එන්න. ඒ කියන්නේ දෙතුන් තැනකින් ඒගොල්ලන්ට ඇතුළට එන්න පුළුවන් විදිහට ලොකු කම්ප්ලෙක්ස් බරෝස් හදනවා මේගොල්ලෝ.
4: මේ ඕස්ට්‍රේලියාවට ආවේනික සතුන් බොහොමයකට තියෙන ගැටලුවක් තමයි මේ වඳවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න එක. ඉතින් අපි කැමති මේ වොම්බැට්වත් වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවද? එහෙමනම් ඒ මොන හේතු නිසාද කියලාත් ඔබතුමියගෙන් දැනගන්න.
5: මං කලින් කිව්වා මේගොල්ලන්ගේ විශේෂ තුනක් ඉන්නවා කියලා. අපි දන්න කොමන් වොම්බැට් කියන එක්කෙනා එයාව නම් විශේෂ තර්ජනයකට ලක් වෙච්ච ශ්‍රේණිගත කිරීම් වල නැහැ. හැබැයි නොදර්න් හෙරි නෝස් වොම්බැට් කියලා කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ක්‍රිටිකලි එන්ඩේන්ජර්ඩ්, එහෙම නැත්නම් ඉතාමත්ම දරුණු ලෙස වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙන්නේ. සාමාන්‍ය මේගොල්ලන්ගේ වඳවීමේ තර්ජනයට එහෙම නම් මේකට තියෙන විශේෂ තර්ජන තමයි මේ ඒගොල්ලන්ගේ ජීවත්වන පරිසර පද්ධති, වනාන්තර කෘෂිකර්මාන්තයට, එහෙම නැත්නම් සිල්වි කල්චර් ප්‍රැක්ටිසස් වලට එහෙම නැති වෙලා යන එක. ඒ වගේම තමයි නාගරීකරණය. තවත් මේ නාගරීකරණය හින්දා ඒ වගේම තමයි මේ හැදෙන මාර්ග, මහමාර්ග වගේ දේවල් නිසා මේගොල්ලෝ වාහනවලට හැප්පෙනවා වැඩි ගොඩක් වෙලාවට රැට. මේගොල්ලෝ සාමාන්‍යයෙන් එච්චර වේගෙන් ඇවිදින්නේ නැහැ. මේගොල්ලන්ට දුවන්න පුළුවන් ගොඩක් වේගෙන්. ඒ වුණාට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බොහොම පාඩුවේ හැමීට ඇවිදින සත්ත්ව ජාතියක්. ඒ වගේම තමයි සමහර වෙලාවට සමහර තැන්වල ලයිව් ස්ටොක්, ඒ කියන්නේ ලොකු කැටල් ෆාම්ස්, එහෙම ඒ වගේ තියෙන තැන්වල මේගොල්ලන්ට මේගොල්ලන්ගේ තියෙන ජලමූල ආශ්‍රය, ඒ වගේ දේවල් නාස්ති වෙලා කන්ටැමිනේට් වෙන, ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා.
4: හොඳයි ඔබතුමිය සඳහන් කරන විදිහට විවිධ හේතු නිසා මේ සතුන් අනතුරට ලක් වෙනවා. ඉතින් මේ වගේ සතෙක් අනතුරට ලක් වෙලා ඉන්නවා අපි දැක්කොත්, මහා මාර්ගය අසල හෝ වෙන ස්ථානයක හෝ අනතුරට ලක් වෙලා ඉන්න වොම්බැට් කෙනෙක් දැක්කොත් අපි මොන විදිහටද ක්‍රියා කරන්න ඕනේ, මොන වගේ පියවරවල්ද අනුගමනය කරන්න ඕනේ කියලාත් අපි අපේ ශ්‍රාවකයන්ව දැනුවත් කරමු.
5: ඔව්, මේකලෝ බේරගන්න ඇද්දි අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද මං කිව්වා මේගොල්ලෝ ටිකක් ලොකු සත්තු జాතියක්, අපිටත් අනතුරක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ව බේරගන්න කියලා. ඒකින්ද පළවෙනි දේ තමයි ළඟට යන්න පුළුවන් තත්වයක ඉන්නවනම් අපි ළඟ ඩාක් අර අපි කියන්නේ ෆයර් බ්ලැන්කට්ස් තියෙන අපේ වාහනවල, ඒ වගේ ටිකක් ලොකු තද ඝනකම් බ්ලැන්කට් එකක් වගේ එකක් තියෙනවනම් ඒකක් අරන් ගිහිල්ලා හැමීට සතාගේ ඇඟට උඩින් දාලා වාහන එක තමයි ඉස්සලාම කරන්න ඕනේ. මොකද අපි ඒ කට්ටියට පේන්න ඉස්සරහින් ගිහිල්ලා හරි මොකද දැනටමත් අබය වෙලා ඉන්නේ. ඉතින් එයා එතකොට සමහරලාට අපිට පයින් ගහන්න පුළුවන් ඒ වගේ, කියන්නේ ගොඩාක් ලං වෙන්න එපා මේ සත්තුන්ට. ඉතින් අර මං කිව්වා වගේ මේ අය බ්ලැන්කට් එකකින් කවර් කරලා ඊට පස්සේ ළඟ ඉන්න ප්‍රදේශයේ වයිල්ඩ් ලයිෆ් රෙස්කියු කෙනෙක්ට හරි එහෙම නැත්නම් පශු වෛද්‍ය කාර්යාලයට හරි දුරකථන ඇමතුමක් දීලා ඒ කට්ටියට ඇවිල්ලා මේගොල්ලන්ව මේ බේරගන්න කියන එක තමයි හොඳම දේ. ඒ වගේම තමයි ඕනම සතෙක්ට අපි ගණතුරකට ලක් කළා ඉන්නකොට ඒගොල්ලන්ට කෑම දෙන්න, වතුර දෙන්න, ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ප්‍රොෆෙෂනල් කෙනෙක් කිව්වේ නැත්තම්, කියන්නේ හරියට දන්න කෙනෙක්, අපිට වයිල්ඩ් ලයිෆ් රෙස්කියු කෙනෙක් කිව්වොත් ඇරෙන්න ඒ වගේ දේවල් කරන්න යන්න එපා. එතකොට ඒගොල්ලන්ට වෙන්න තියෙන හානිය උදව්වට වඩා ගොඩක් වැඩි.
4: හොඳයි, ඉතින් අපි නොදන්න බොහොම හරවත් රසවත් කරුණු රසක් අපිට අද දවසේ දැනගන්නට හැකියාව ලැබුණා. මම විශ්වාස කරනවා අපේ ශ්‍රාවකයනුත් මේ විශේෂාංගය රස විඳින්නට ඇති කියලා. ඉතින් අද දවසේ අපිත් සමග දැනුම බෙදා ගන්නට එකතු වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසර වේදිනියක් ලෙස ක්‍රියා කරන ආචාර්ය සෞම්‍ය වන්නිආරච්චි මහත්මිය. බොහොම ස්තුතියි සෞම්‍ය අපිත් එක්ක ඔබගේ දැනුම බෙදා ගත්තට. ඔබට සුබ දවසක්.

0: SBS World News ഓസ്ട്രേലിയാവിൻ സലോപുര ഉപറ്റ ബലപാന പ്രവൃത്തി സാമദിനക്കും സവസഹായതിയട്ട് SBS രൂപവാഹിനിയൻ സ SBS ഓൺ ഡിമാൻഡ് വിതിൻ. ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 වෙනි නාලිකාවෙන් සහ on demand වෙතින්. දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන්. SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයාගන්න පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට. SBS Food වෙබ් අඩවිය ආහාර වටවරු 7000කට අධික ප්‍රමාණයක් ඔබේ ප්‍රියතම ආහාර පාන පිළිබඳ වෙබ් ලිපි, වීඩියෝ සහ තවත් උපදෙස් පිවිසෙන්න SBS Food වෙබ් අඩවියට sbs.com.au/food. SBS රූපවාහිනී නාලිකාව සම්මානලාභී නාට්‍ය, ජාත්‍යන්තර ක්‍රීඩා සහ වාර්තා චිත්‍රපටි ඔබ වෙත කෙරෙහි. SBS ප්‍රධාන රූපවාහිනී නාලිකාව චැනල් 30න්, SBS රූපවාහිනී වයිස්ලෑන්ඩ් නාලිකාව චැනල් 31න්. ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිගැන්වීමේ ක්‍රමසොයමින් සිටියේ ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SBS Learn sbs.com.au/learn වෙත පිවිසෙන්න. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වී ඔබගේ අදහස් අප සමග බෙදාගන්න. SBS Facebook පිටුවට ලයික් කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්. සියකරණක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන්, ස්මාර්ට් ටීවී මගින්, ටැබ්ලට් එකකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS On Demand app ඩවුන්ලෝඩ් කරගන්න. ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
1: හොඳයි, දැන් ඔබ එක් වෙලා ඉන්නේ SBS සිංහල සේවයේ ඔබට ගෙනෙන මේ විශේෂ වැඩසටහනත් එක්ක. ඉතින් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර රොබරෝසියා මලකරන්දි ප්‍රේමියක් ගැන තමයි අපි දැන් කතා බහ කරන්න යන්නේ. මේ මගේ ගීතය විශේෂාංගය.
0: සවන්පත් අතර නින්නාද දෙන කැංගරු දේශයෙන් ඇසෙන සිහල මියුරු සරය.
2: මගේ ගීතය.
0: මගේ ගීතය.
2: SBS සිංහල ගුවන් විදුලිය ඔස්ට්‍රේලියාවේ විසින ගීපද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින්ගේ ස්වීය සප්තස්වර පබැදුම් ඔබ හමුවට ගෙනෙන මාසික විශේෂාංගය.
0: මගේ ගීතය.
2: මගේ ගීතය.
0: මගේ ගීතය.
3: SBS සිංහල සේවයේ මයිසෝන් විශේෂාංගය අපේ අසනන්ට මේ වෙනකොට සමීප වැඩසටහනක් බවට පත්වලා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපේ අරමුණ තමයි ඔස්ට්‍රේලියාවේ වසන ගායක ගායිකාවන්, ගීපද රචකයන් සහ තනු නිර්මාපකයන්ගේ අතින් නිමවෙන සිංහල ගීත නිර්මාණ. එතකොට ඔවුන්ගේ කලාව, මෙන්න මේ දේවල් පිළිබඳ කතා කරන එක. ඉතින් අද අපට හමුවන තැනැත්තිය ගීපද රචිකාවියක්. ඇය පර්ත්වල තමයි වාසය කරන්නේ. නමින් වත්සලා අබේ ගුණවර්ධන. ආයිබෝන් වත්සලා.
4: ආයිබෝන්.
3: හොඳයි. වත්සලාගේ පද මට කනවැකෙන්නේ රොබරෝසියා ගීතෙන්. රොබරෝසියා, එහෙම නැත්නම් මේ මලට අපි කියනවා ශ්‍රී ලංකන් සකුරා කියලා. මේ මල ලංකාවේ ගීත සාහිත්‍යයට නැතුවම බැරි මලක්. ඉතින් කැංගරු දේශයේ ඉන්න ගමන් ලංකාවේ සකුරා මලක් වටා ගෙතුණු ප්‍රේමයක්. මෙන්න මේ විදිහට නිර්මාණය කරපු වත්සලා කවුද?
4: ඔයා ඇහුවේ ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. මම කවුද කියලා මම මෙහෙම කියන්නම්කෝ. මම මාව හඳුන්වන්න කැමතිම විදිහ, මම මගේ අම්මටයි තාත්තටයි ගේ එකම දරුවා. මගේ පුතාලා දෙන්නට අම්මා, ඊළඟට මම බිරිඳක්. ඒ වගේම රැකියාව ගැන කියනවා නම් මමයි මගේ හස්බන්ඩ් දෙන්න අපි පොඩි ව්‍යාපාරයක් කරනවා. ඒ ව්‍යාපාරය සම්බන්ධී කරන කටයුතු කරන්නේ මම. ඒ වගේම ඒ ව්‍යාපාරය කරගෙන යන මම මගේ හස්බන්ඩ්ට සහයෝගය දෙනවා. පාසල් කාලය ගැන කියනවනම් මම මුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට පාසල් ගියේ. උසස් පෙළට කළේ ජීව විද්‍යාව. ඒකෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ලැබිච්ච නැති නිසා වාණිජ අංශයේ වෘත්තීය පාඨමාලා කරලා ගිණුම් අංශයේ රැකියාවක් කළා. සරලවම ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ.
3: වාණිජ වලින් දැන් අපි කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා තියෙනවා. රොබෙරෝසියා කියන්නේ මම කිව්වා ලංකාවේ ගීත සාහිත්‍යයට අත්‍යවශ්‍ය මලක් කියලා. එතකොට මේ මලත් එක්ක මම එහෙම කිව්වට මේත් එක්ක බිහිවන හැම නිර්මාණයකම තියෙනවා ඊට අනන්‍ය බව. දැන් වත්සලාගේ ගීතේ තියෙන අන්නේ අපූර්වත්වය මම දකින්නේ මේ මල් පෙති ඉහි කෙහෙරැල්ලේ තනිකම මකනවා අන්නේ වගේ පදවලින්. එතකොට මේ විදියට අසන්නන්ගේ හිතේ අපූර්වත්වයක් දනවන විදියට ගීපද රචනා කරන්න ඔබ පෙළඹුණේ කොහොමද?
4: ගීපද රචනා කරන්න කලින් ඇත්තටම මම කවි ලියන්න තමයි මගේ වැඩි කැමැත්තක් තිබුණේ. ඒ කවි පාසල් යන කාලේ ඉඳලම මම කවි ලියන්න කවි ලිව්වා. ඒ වගේම මතක අපිට සාහිත්‍ය පාඩමක් තිබුණා ඒ කාලේ සිංහල වලට. ඒ වෙයි තිබ්බ ගුප්තිල කාව්‍ය සද්ධර්ම රත්නාවලිය වගේ ඒවා හුඟක් තමයි අකමැත්තෙන් විචාරය කරන අකමැත්තෙන් ඉගෙන ගන්න එච්චර කැමැත්තක් දක්වන්නේ නැති ඒවට කැමැත්තක් ඇති කරේ මට මගේ තාත්තා. තාත්තා තමයි සාහිත්‍ය ගැන ආසාවක් උනන්දුවක් ඇති කළේ. හැමෝටම වගේ යෝන් වියට එනකොට මටත් ප්‍රේම සම්බන්ධතා තිබුණා. ඒවා බිඳ වැටීම් වලින් ඇති වෙච්ච විරහම නිසා ඒ කවි ලියන්න පෙළඹෙනා කියලා මට හිතෙනවා. ඒම ලියපු කවි බොහොමයක් තිබුණා. හැබැයි කාලයක් ඒවා ඔක්කොම මගේ ඇරිලා තිබුණා කිව්වොත් හරි. ලංකාවට ගියපු වෙලාවක ඒ පොත් බලද්දී ආපහු ඒවා ඒවම් වෙලා ඒ කවි කියවද්දී ඒවා මගේ සමීපය කියවලා ඒවෙන් ලැබුණු ප්‍රතිචාරේ වගේම මගේ හස්බන්ඩ් උනත් ඒ කවි කියෙව්වේ ළඟසදී. ඒ කියවලා එයාගෙන් පොඩි දෝෂාරෝපණයකුත් තිබුණා. එයාට කවියක් කියලා නෑ මම කවදාවත් කියලා. එයාට පස්සේ මම හිතලා එයා වෙනුවෙන් ලියපු ගීතය තමයි මගේ මුල්ම ගීතය වසන්තය ගෙනාවේ ඔබයි. ඒකෙන් තමයි මම ගීත රචනාවට මුල පිරුවේ.
5: Did you know that distance and physical barriers, especially common in larger or multi-story homes, can reduce the strength of your Wi-Fi signal and slow down your internet? For setup tips on how to get the best out of your NBN connection, visit nbn.com.au/checkyoursetup.
6: No parent wants to see their child face the devastating effects of bullying. Dolly's Dream is here for kids, young people, and parents in your community. Call 13 Dolly for confidential bullying support. You're not alone.
3: ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රවීණ වගේම නවක ගායක දෙපළක්ම ඔබගේ ගීපද රචනාවලට තමන්ගේ හඬ මුසු කරලා තියෙනවා. මේක ඇත්තටම ලංකාවේ ජීවත් වෙන කෙනෙකුට පවා එක්තරා විදියක හීනයක්. ඉතින් මේ විදියට ලංකාවේ ගායන තරු එක්ක ඔබ යන ගමන කොයි වගේද?
4: ඇත්තටම පාර්ට්නර්ෂිප් එකක් බිල්ඩ් අප් කරන එක ඒක ටිකක් අමාරුයි. මොකද අපි ලංකාවෙන් ඈත ඉන්න නිසා අපිට අනිත් එක ශේෂ්ත්‍රයේ කිසිම කෙනෙක් එක්ක එහෙම කලින් සම්බන්ධතාවයක්වත් අඳුන ගැනීමක්වත් අපිට එහෙම තිබිලා නැහැ. සෝෂල් මීඩියා හරහා තමයි මේ සම්බන්ධීකරණ කටයුතු සිද්ධ වුණේ. ඒකත් ඇත්තටම ලසන්ත තමයි ඒ සම්බන්ධීකරණ කටයුතු. මගේ හස්බන්ඩ් තමයි ඒව ඔක්කොම හැන්ඩල් කරේ. ඒක මට උපරිම නිදහස තියෙනවා ලියන්නයි මගේ ගායන කටයුතු වලටයි. ඒක එයා තමයි මාව එන්කරේජ් කරන්නේ. එයාගේ උදව් නිසා තමයි මේ ගමන මම මේ විදිහට පටන් ගත්තේ. ඇත්තටම සඳන ලියන ආරච්චි, කරුණාරත්න දීර්ගණී වගේ විශිෂ්ට ගායන ශිල්පීන් අපි අඳුරගෙන තිබ්බේ නැහැ. ඒගොල්ලන්ව රිලීස් කරන්න පුළුවන් වුණේ සෝෂල් මීඩියා ත්‍රු. ඒ සම්පූර්ණ ගෞරවය ලසන්තට තමයි ඒකේ හිමි වෙන්න ඕනේ. මොකද එයා තමයි ඒ ඔක්කොම හැන්ඩල් කරේ.
3: මේ වෙනකොට ඔබ චන්දන ලියනාරාජ්ට ලියපු දිලෙනාතරුවේ ගීතය සහ තිලින සුදේෂ් වන්නිනායකට ලියපු රොබරෝසියා කියන මේ ගීත දෙකම ප්‍රේම ගීත. ඉතින් ඔබ ප්‍රේමය මූලික කරගත්ත සංකල්පනා වචන කරන අයෙක් විදියට තමයි මම දැන් දකින්නේ. ඉතින් මං වැරදිද නිවැරදිද?
4: ඇත්තටම ඔයා කියන එක ඇත්ත. මොකද බොහොම ගීත මං ලියපු ගීත ලියවිලා තියෙන්නේ හුඟක් ප්‍රේමය විරහව ගැන තමයි. ඒ රචනා සඳහා ඉල්ලීම් කීපයක් මට දැන් ලැබිලා තියෙනවා. නමුත් ඒවත් ඔක්කොම ඉල්ලීම් තියෙන්නේ ප්‍රේමය විරහව තමයි මාතෘකාවක්. අපි විනාඩි 3ක් 4ක් වගේ කෙටි කාලයක කාලයක් නිසා ඒකේ අදහස් සංහැඟීම් සංක්ෂිප්ත කරලා අපිට ලියන්න සිද්ධ වෙනවා. කවියක් ලියනකොට ඊට වඩා නිදහසක් තියෙනවා. ඒක ආදරය ප්‍රේමය විරහවට කොටු වෙන්නේ නැතුව ඒකෙන් ඔබට ගිහිල්ලා වෙන වෙන විවිධ මාතෘකා ඔස්සේ හිතට ගලාගෙන එන අදහස් අපිට ඒක ලියන්න නිදහසක් තියෙනවා. කවියට ගීත රචනයට වැඩිය මම කැමති. මං කාව්‍ය සංග්‍රහයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ ගිම්හානි පත්‍ර නමින්.
3: අපිට මෑතකදී ඔබගෙන් තවත් නිර්මාණ දැක බලා ගන්න පුළුවන්. එහෙම නේද?
4: ආචාර්ය රෝහණ වීරසිංහ, ඒ වගේම අනුරාධා අබේසිංහ වගේ සංගීතවේදීන්ගේ තනු නිර්මාණ බලාපොරොත්තුෙන් ඉන්න තව ගීත දෙකක් පෙළ ගැස්මේ තියෙනවා. ඊට අමතරව මම කරුණාරත්න දිවුල්ගණී, සුනීර සුමංග වගේ දක්ෂ ගායන ශිල්පීන් ගායනා කරන ගීත කිහිපයක් තව ඉදිරියේදී එන්න තියෙනවා. මගේ බලාපොරොත්තුව තියෙන්නේ කවදාහරි හැමදෙනාගේම මතකයේ තියෙන ගීතයක් නිර්මාණය වෙන එක. ඒක තමයි තියෙන සිහිනේ. ඒ කියන්නේ අපිට දැන් සමහර සින්දු තියෙනවා, අපිට ඒවා කොලයක් බලාගෙන කියන්න ඕනේ. ඒක අපිට ඉබේම අපේ මතකයට එනවා. ඒ වගේ පද රචනයක් කරලා ඒක මිනිතු අතරට ගිහිල්ලා ඒ මතකයේ රැඳෙන නිර්මාණයක් කරන එක තමයි මගේ බලාපොරොත්තුව.
3: හොඳයි, එහෙනම් කලා කටයුතු සම්බන්ධයෙන් ඔබේ සියලු බලාපොරොත්තු, ඔය කියපු සිහින, ඒව සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි වැඩසටහන අවසන් කරනවා. මීළඟ මයිසෝන් වැඩසටහනෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් බොහොම ස්තුති වත්සලා අපේ ආරාධනාව පිළි අරගෙන මයිසෝන් වැඩසටහන සමග කරපු මේ කතාබහට.
4: ඔව්, ඔයාටත් SBS සිංහල සේවයටත් ස්තුතිවන්ත වෙන්න කැමති. මේ නිර්මාණ කටයුතු වල නියැල වෙන මං වගේ කෙනෙකුට අවස්ථාවක් ලබා දීම ගැන බොහොම ස්තුති.
3: හරි, අපි දැන් එහෙමනම් අහමු රෝබ රෝසියා නාලකංජන කුමාරගේ තනුවට ගයන්නේ තිලින සුදේෂ් වන්නිනායක, පද සංකලනය වත්සලා අබේ ගුණවර්ධන.

0: ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටමස් වන සම්මානලාබී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩෙඩ්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සහ ලෝපුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑමදිනකම සවසහයිතියට SBS රූපවාහිනියෙන් සහ SBS ඔන් ඩිමාන්ඩ් වෙතින්. ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින හතේම පැවිසි අතර පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ on demand වෙතින්. දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැවිසි අතර පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 නාලිකාවෙන්. ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලියානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement.
1: SBS South Asian brings you closer to South Asia. News in 10 languages, the SBS Spice podcast, and the hottest tracks on SBS South Asian radio. There is so much to explore. Check it out now on the SBS audio app or website.
0: ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදා ගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවය Facebook පිටුනොත්. විශිෂ්ට ගුරුවරුන් සමවිටම සිසුන් දිරිගැන්වීමේ ක්‍රම සොයමින් සිටියේ. ගුරුවරුන් සඳහා විෂයමාලා පෙළගැස් වූ අන්තර්ජාල මාධ්‍ය SBS Learn. sbs.com.au/learn වෙත පිවිසෙන්න.
2: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
3: හොඳයි, අපි ආයෙත් මුණ ගැහෙන්නේ SBS සිංහල සේවයේ විශේෂ වැඩසටහනත් එක්ක. හැමනම් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙද්දී වැදගත් වෙන තොරතුරු ගැන තමයි අපි දැන් හොයලා බලන්න යන්නේ. ඔස්ට්‍රේලියාවේදී ඔබට ගැළපෙන සහකරුවෙකු හෝ සහකාරියෙක් හොයාගන්නේ කොහොමද? මේ විශේෂාංගය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඔස්ට්‍රේලියාවේ කල්පවතින සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට තිබෙන ආරක්ෂිතම ඒ වගේම අව්‍යාජම ක්‍රම ගැන තමයි මේ ඔබට තොරතුරු ගේන්නේ.
2: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
3: ඔබ අලුත් රටකට සංක්‍රමණය වූ විට සියල්ල නැවුම් හා වෙනස් බවක් දැනීම සිදුවනවා. ඔබට ජීවත්වීමට ස්ථානයක්, රැකියාවක් සුරක්ෂිත කර ගැනීමට සහ චරයාවක් ස්ථාපිත කිරීමට ස්ථානයක් මේ ඔස්සේ සොයාගත හැකි. නමුත් ඔබ තනිකඩ නම් සහ තනිකමක් දැනෙනවා නම් ඔබට මෙම නව ජීවිතය සහකරුවෙකු හෝ සහකාරියක සමග බෙදා ගැනීමට පටන් ගැනීමට අවශ්‍ය විය හැකි. මේ නිසා අද ඔස්ට්‍රේලියා එක්ස්ප්ලේන් විශේෂාංගයෙන් ඔබට තොරතුරු කෙනින්නේ ඔස්ට්‍රේලියාවේ ආදරය සොයන සංක්‍රමණකින්ගේ ගමන සහ කල්පවතින සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට තිබෙන ආරක්ෂිත සහ අව්‍යාජ ක්‍රම සම්බන්ධයෙන්. ජෙරි කරන්සාස් ඩීකින් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව සහ සමතතා විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරනවා. ජෙරි සයින්ස් ඔෆ් ඇඩල්ට් රිලේෂන්ෂිප්ස් ලැබොරටරි යන රසායනාගාරය මෙහෙවන අතර කපල්ස් තෙරපිස් කෙනෙකු වශයෙන්ද කටයුතු කරනවා. ජෙරි කියා සිටින්නේ සහකරුවෙකු සොයාගැනීමේ ආශාව ආදරයෙන් ඔබට විහිදෙන බවයි. බොහෝ සංක්‍රමණිකයන් තම සමීපතමීන්ගෙන් සහ රටෙන් වෙන්වීම හේතුවෙන් ඔවුන් අයත්වීම යන හැඟීම මත පදනම්ව සහකරු හෝ සහකාරිය සොයන බවත් ජෙරි පවසනවා.
4: I think one of the big things is when we separate from very familiar places that we've either grown up in or learnt to be a part of in society, and that often is also where our close family and friends are connected, that when we leave those countries, when we leave those areas, it's very common for people to experience a sense of loneliness and a sense of isolation. And we as human beings have a need to belong.
3: මහාචාර්ය ජෙරි සඳහන් කරන්නේ අපගේ ආදරණීයයන්ගෙන් වෙන්වීම බොහෝ විට දුකට හේතුවන බවයි. දෙමාපියන් හෝ ආදර සහකරුවන් වැනි සැනසීම සඳහා අප විශ්වාසය තබන අයගෙන් වෙන් වූ විට අපට ස්වභාවිකවම නොසන්සුන් බවක් දැනෙන අතර අපගේ සහජ බුද්ධිය ඔවුන් සමග නැවත සම්බන්ධ වීම සිදුවනවා. මේ හේතුවෙන් විදේශයේ රටකට පැමිණි විට බොහෝ විට සමාන අදහස් ඇති ප්‍රජාවකින් සමාන සංස්කෘතික පසුබිමකින් පැමිණි මෙන්ම සමාන හැසිරීම ඇති පිරිසව සහකරු හෝ සහකාරිය ලෙස බොහෝ පිරිස සොයන බවත් ජෙරි පවසනවා.
4: One way for us to be able to deal with that distress when we know that the ability to be able to be close to them and to hug them and to be with them when we come into a foreign country is to try to connect with other people. Oftentimes it can be people that are from a like-minded community or a similar cultural background, if not the same cultural background, because there's already some shared common interests, values, belief systems that can already make us feel like we're part of something.
3: කෙසේ නමුත් ඔස්ට්‍රේලියාවේ සම්බන්ධතාවයක් ආරම්භ කිරීම අනෙකුත් රටවලට සාපේක්ෂව බෙහෙවින් වෙනස් විය හැකියි. මහාචාර්ය ජෙරි පවසන්නේ ඔස්ට්‍රේලියාව තුළ ඇරේන්ජ් තත්ත්වයන් හරහා සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ සංකල්පය අසාමාන්‍ය වන බවයි. මැද පෙරදිග අප්‍රිකාවේ ඇතැම් රටවල් සහ ආසියාවේ විවිධ රටවල මිතුරන්ගේ සහ පවුලේ අයගේ බෙදාගත් ජාල හරහා තම සහකරු හෝ සහකාරිය සොයාගන්නා අතර ඇතැම් සංස්කෘතින්වල තවමත් යෝජිත විවාහ සහ ඒ හා සමාන දේවල ඉහළ අනුපාතයක් තිබෙන බවත් ජෙරි පෙන්වා දෙනවා. ඇඩම් වශයෙන් අප අන්වර්ත නාමයකින් හඳුන්වන මෙම පුද්ගලයා 2014 වසරේදී ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා. ඔහු පැමිණි විට ඔහුට තනිකමක් ක්‍රමයෙන් දැනීමට පටන්ගෙන තිබෙනවා. ඇඩම් පවසන්නේ සියල්ල අලුත් නිසා පළමු මාසයේ යම් ආකාරයක විනෝදජනක වූ අතර මසකින් පමණ පසු සංස්කෘතික කම්පන, භාෂා බාධක සහ හැඟීම් පිළිබඳ වූ ගැටලු මතු වූ බවයි.
5: First month, it's kind of fun. Everything is new, feel excited. And after one month, the reality hit me. I felt very homesick. I started to struggle with many things, culture shocks, language barrier, and emotion swing. I have like a low self-esteem. I feel lonely at the time as well.
3: ඔස්ට්‍රේලියාව තුළ වසර තුනක් පුරා සැබෑ සම්බන්ධතාවයක් සොයා ගැනීමට උත්සාහ කිරීමෙන් පසුව ඔහුගේ උත්සාහයන් සාර්ථක නොවන බව ඔහුට වැටහි තිබෙනවා. විවිධ සංස්කෘතීන්ගෙන් පෙම් සම්බන්ධතා ගවේෂණය කිරීමට ඔහු පෙළඹුණත් අවසානයේ ඔහු ඒ සම්බන්ධයෙන් උපකාර පැතීමට තීරණය කොට තිබෙනවා. මේ හේතුවෙන් තමා මෙල්බර්න්හි ඩේටිං ඇන් රිලේෂන්ෂිප් කෝචින් සේවා වෙත යොමු බවත් එහිදී සමාජ කුසලතා ගැන බොහෝ දේ ඉගෙනගත් බවත් ඇඩම් පවසනවා. එමෙන්ම ඇඩම් කියා සිටින්නේ බොහෝ පිරිමින් තමන්ට සිත්ගන්නා ගැහැණු ළමයෙකු සමග කතා කිරීමට අරගල කරන අතර කෙසේ නමුත් කතා කිරීමට අරගල කිරීම නිසා ඔවුන් එම අවස්ථාව මගහැරගන්නා බවයි. ඇන්ඩ්‍රු ගංග මෙල්බර්න්හි පදිංචිව සිටින අතර ඇන්ඩ්‍රු ඩේටිං ඇන් රිලේෂන්ෂිප් මෙන්ස් කෝච් කෙනෙකු වශයෙන් කටයුතු කරනවා. ඔස්ට්‍රේලියාවේ විවිධ සංස්කෘතීන් පසුබිම් වයස් සහ ජන විකාශවලින් පැමිණි පිරිමින් දහස් ගණනකට අධික සංඛ්‍යාවක් සමග ඔහු මේ වන විට කටයුතු කොට තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ඩේටිං කල්චර් යන සංස්කෘතිය බොහෝ සංක්‍රමණයකින් පෙර පුරුදු වී ඇති දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. බොහෝ දුරට ඉන්දියාවෙන් සහ ඇතැම් ආසියානු රටවලින් පැමිණෙන පිරිමින්ගෙන් බොහෝ විමසීම් ලැබෙන බවත් ඔවුන්ගේ ආදරය පිළිබඳ වන සංකල්පය ඔවුන් බොහෝ විට චිත්‍රපටවල දැක ඇති දෙයින් ගොඩනගාගෙන ඇති බවත් ඇන්ඩ්‍රු කියා සිටිනවා. මේ නිසා කාන්තාවන් සමග ආකර්ෂණය ගොඩනගාගන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් ඔවුන්ට සැබවින්ම නොදැනුවත්කමක් පවතිනවා.
6: We get inquiries almost every day from men from different countries, specifically mostly India and also certain Asian countries. Their concept of dating is almost coming from what they've seen on the movies because they've been brought up with this ideal of arranged marriages. So they don't really know how to build attraction with women. They actually don't even know what attraction is.
3: ඔබ උනන්දුවක් දක්වන කෙනෙකු කෙරෙහි කරුණාවන්ත සහ ආචාරශීලී වීම පමණක් ආකර්ෂණය ඇති කර ගැනීමට ප්‍රමාණවත් නොවන බවයි ඇන්ඩ්‍රූ සඳහන් කරන්නේ.
6: The dating process has changed. They don't just deliver themselves on a silver platter. I'm readily available for a relationship on the first date. A lot of the times they've been doing that and they don't get past date one.
3: උදාහරණ වශයෙන් ඇන්ඩ්‍රු කියා සිටින්නේ meetup.com ඔස්සේ සමාජ ජාලයක් ගොඩනැගීම මුල් පියවරක් වශයෙන් සැලකිය හැකි අතර කාන්තාවන් හමුවීමට සහ පෙම් සම්බන්ධතා ගොඩනගා ගැනීමට එය මාර්ගයක් ලෙස සිතීමට උත්සාහ නොකරන ලෙසයි. විවිධ සංස්කෘතීන්ගෙන් මිතුරන් ඇතිකර ගැනීම, විවිධ උත්සවවලට යාම වැනි දේ සිදු කිරීමෙන් සම්බන්ධතා ගොඩනගා ගැනීම මේ ඔස්සේ සිදු කළ හැකියි.
6: meetup.com just to start building a social network. Not trying to think of it as a way to meet women and date, just building up a social network, making friends from different cultures, going to different events, even language events, dancing events. They're a great platform to build connections. Start from there, and then they can start networking and potentially meeting friends of friends, which could be potential dates.
3: Andrew කියා සිටින්නේ මේ මන්දගාමි ක්‍රියාවලියක් විය හැකි බවයි. නමුත් තවත් විකල්පයක් වශයෙන් ඩේටිං ඇප්ස් තිබෙන අතර කෙසේ නමුත් ඒවායින් ප්‍රතිඵල ලබා නොගන්නේ නම් අධෛර්යමත් නොවන්නැයි ඇන්ඩ්‍රු පවසනවා.
6: So dating apps can work quite well. I would suggest heavily not to be disheartened if they gave it a go and they don't get the results. They just need to work on their profile and the way that they present themselves.
3: Speed dating events යන්න ඇන්ඩ්‍රු සඳහන් කරන තවත් මාර්ගයක් වෙනවා. නමුත් එයට ඉහළ සාර්ථකත්ව අනුපාතයක් ඇතැයි ඔහු විශ්වාස කරන්නේ නැහැ.
6: I find that there's a very low success rate. However, they should absolutely give it a go. They need to be willing to try different things that are out of their norm.
3: වඩාත් ගැළපෙන හැඳින්වීමක් අවශ්‍යය සඳහා ඔස්ට්‍රේලියාවේ matchmakers වැනි සේවා තිබෙනවා. සිඩ්නීහි පදිංචි යුවලක් වන ඉවෝන් සහ ට්‍රේ 2019 වසරේදී matchmakers ඔස්සේ හමුව තිබෙනවා. තමා විදේශයකට යාමෙන් පසු නව සංස්කෘතියක් අත්විඳීම සිදු කළ බවත් ආපසු ඔස්ට්‍රේලියාවට පැමිණි පසුව matchmaking සේවාවක් ඔස්සේ ඉවෝන් හමු වූ බවත් ට්‍රේ පවසනවා. ඉවෝන් සහ ට්‍රේ යන දෙදෙනාටම සහකරුවන් සොයා ගැනීමේ අවශ්‍යතාවය තිබූ බවත් ට්‍රේ වැඩිදුරටත් කියා සිටිනවා. දෙදෙනාටම ඉතා හොඳ සංනිවේදනයක් තිබෙන අතර සෑම විටම එකිනෙකාට විශ්වාසයක් ලබාදීමට කැමැතිවීම නිසා සම්බන්ධතාවය දිගුහා ශක්තිමත්වීමට ඉතා වැදගත් වූ බව ඔවුන් සිතනවා.
7: We have a very good communication and then we trust each other and then we always like to give each other like confidence. So I think this is very important in the relationship to get longer and more tough.
3: ඔස්ට්‍රේලියාවේ matchmaking සේවා මගින් ස්ථිර දිගුකාලීන සම්බන්ධතා සොයන තනිකඩ පුද්ගලයන් සම්බන්ධ කිරීම අරමුණු කරනවා. ඩේටිං ඇප්ස් මෙන් නොව ඔවුන් පුද්ගල ආරෝපිත සහය තෝරාගත් ගැළපීමේ සහ වැඩි රහස්‍යභාවය ලබා දීම සිදු කරනවා. සිඩ්නීහි වෙසෙන මැච්මේකර් කෙනෙකු වන කැතරින් වේ පවසන්නේ දේශීය සහ සංක්‍රමණිකින් යන දෙපාර්ශවයම ඇගේ සේවාවන් සොයන නමුත් අපේක්ෂාවන් සහ සංස්කෘතින් අතර බෙහෙවින් වෙනස්කම් තිබිය හැකි බවයි. තමා ජපන්, චීන, අග්නිදිග ආසියානු ජනතාව සමග කටයුතු කරන අතර ඔවුන් විවාහය බැරෑරුම්ව ගන්නා බවත් කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු කොකේෂියානු පිරිස කඩිනම් සැලසුම්වලට මෙහිදී නොයන බවත් කැතරින් පවසනවා.
8: So I deal with a lot of Japanese, Chinese, Southeast Asia people. There's a strong emphasis on the purpose of marriage. This question brought up right at the start of dating. But here in Australia, when you brought that serious question up in the front of my client's Caucasian man, he said, Wow, I date this girl, it's only second time. She was asking, how do I think about marriage? Do I have any plan? He said, I barely know her.
3: Matchmaking සේවා සහ dating apps වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳව බැලීමේදී matchmaking වලදී තමා සෑම සේවාදායකයෙකුම මුණ ගැසී පරීක්ෂා කරන බව කැතරින් කියා සිටිනවා. මේ නිසා තමා ඔවුන්ගේ සංස්කෘතික පසුබිම වටිනාකම් සහ දිගුකාලීන ඉලක්ක තේරුම් ගැනීම සිදු කරන බවත් ආරක්ෂාව වැඩි කරන අතර ගැඹුරු වඩා අර්ථවත් සම්බන්ධතා නිර්මාණය කරන බවත් කැතරින් වැඩිදුරටත් කියා සිටිනවා.
8: Matchmaking is a different. I meet and screen every client. So I try to understand their cultural background, values and a long-term goals. Then I introduce them only to people who are genuinely aligned. Anyone serious about commitment, it removes the guesswork, increasing the safety and create deeper, more meaningful connections.
3: සෑම කෙනෙකුම පුහුණු කරුවෙකු හෝ matchmaker කෙනෙකු වෙත යාම සිදු කරන්නේ නැහැ. බොහෝ අය ප්‍රජා ක්‍රීඩා, භාෂා පන්ති හෝ විවිධ සංවිධාන සමග ස්වේච්ඡාවෙන් සේවය කිරීම හරහා සහකරුවෙකු හෝ සහකාරිය සොයා ගැනීම සිදු කරනවා. මෙය උද්‍යෝගිමත් විය හැකි නමුත් එය දැඩි අවධානමක් සමගත් පැමිණෙනවා. රිලේෂන්ෂිප් ස්කැමර්ස් යන පිරිසකුත් මෙහි සිටින අතර ඔවුන් පිළිබඳව ඇන්ඩ්‍රු අනතුරු අඟවමින් කියා සිටින්නේ ඔබ සෑම විටම පොදු ස්ථානයකදී අලුතින් හඳුනාගන්නා පුද්ගලයෙකු හමු විය යුතු බවයි. ඔබ යන ස්ථානය ගැන මිතුරෙකුට දැනුම් දිය යුතු බවත් කිසිදු මූල්‍ය තොරතුරක් හඳුනාගන්නා පුද්ගලයා සමග බෙදා ගැනීමෙන් වළකින ලෙසත් ඔහු පවසනවා. පවුල් සහ ගෘහස්ථ හිංසනය ඔබ හෝ ඔබ දන්නා කෙනෙකුට බලපාන්නේ නම් 1800-737-732 යන අංකය අමතන්න. එසේත් නැතිනම් 0458-737-732ට කෙටි පණිවුඩයක් යැවීම ඔස්සේ හෝ 1800-respect.org.au වෙත පිවිසීමෙන් ඔබට සහාය ලබාගත හැකි. හදිසි අවස්ථාවකදී 000 අමතන්න. Australia Explained ගුවන් විදුලි විශේෂාංග වලට සවන් දෙන්න www.sbs.com.au/sinhalan අපගේ SBS සිංහල වෙබ් අඩවියට පිවිස එහි ඉහළින් ඇති Australia Explained යන කොටසට පිවිසෙන්න.
2: ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්.
3: හොඳයි, මේ දක්වා ඔබ සම්බන්ධ වෙලා සිටියේ SBS සිංහල සේවයේ විශේෂ වැඩසටහනත් එක්ක. ඉතින් අද වැඩසටහනට සම්බන්ධ වුණේ තිසරණේ විජය බණ්ඩාර, කවින්දියා චන්ද්‍රසෝම සමගින් වැඩසටහන ඔබට ගෙන ආපු මම නිපුණ දොඩංගොඩ. එමනම් SBS සිංහල සේවයත් එක්ක මේ දක්වා රැඳී සිටියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මීළඟ වැඩසටහනින් අපි එහෙමනම් යලිත් මුණ ගැහෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ආයුබෝවන්.